0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි එෆම්ම ටියුන් කොඳම.
1: ලවයකස් පහ ලවයි.

0: DVFM නෝදි හේක මෙක හස්
1: රාන්තකා බුලිපවි ඉක්යාම රීත
2: ලවතස්කා රේ ආතස් කුරියේ
1: නෝදි හේක මෙක DVFM ගේ මෙ හන් බයි ලවත කොමස් පෙරික දෙගොන් ෆිල්ම් නෝ මේ කී හම
0: දිවෙහිගේ මොනිෆු හේ ෆිල්ම් වැදේ නමුග අබදුස්
3: ලව එකක් වහ ලවයි

0: නුවදිහේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුක.
1: Tea time request.

0: ලබ කුරිය මෙතන ඉටම් රිිකස් ෂෝ මෙහාර මෙවැනි ෂෝග පුරතම බෑවරයක් ගොඩ අසලාමලකම්
1: සලා
0: ශහෝ කබක් කියෙන හාලෝ
1: වර බරාවරගේ එකම කොන මර අඩු මඩු
0: මෙහර කියෙන අඩු
1: ඒ රාගුගේ අඩු මාග දක්
0: මෙහර
1: ඒඩු වරක් ගද
0: අදස් ගද
1: ඒඩු මාගද අද
0: පෙන ගඩු ලිබේත
1: ලිබේ
0: ශහුකේ කොල්ලනි
1: ඔලන ඔෆ
0: අද ඔෆිස් නොනිමේ කෙහරකු නිමනි
1: අල්ලෝ දෙනව දවාන
0: දැන් කොන්කම මේද රවල පොරි
1: කිහි රවා
0: හම ඔෆියෝ ගෙක්කෝ
1: ආද මිරේ මෙචු බලාල වරු වානකාම බල
0: ශහු මේ කොන්ටිමක සපොට් කුරා
1: මිරේ ඔතන හරු මචු
0: ෆ්‍රාන්ස් තෝ බ්‍රෙසිල් ඊය මොළුවීයේ
1: එහෙමයි ෆීනාගේ තෝ
0: ෆිනා සපොට් නුකර බ්‍රෙසිල් ලකත්
1: ফিনা কম বেক সাবন ইয়া গিম পোজু গলো কা
0: আহ ফিনা মে আর্জেন্টিনা সাপোর্টারে
1: মনে
0: আ শাহু বুনি মেনে কাম কানে ব্রাজিল কাটানে ফিনা হানা বুটে হেম বনি হানা এহে মে বনি
1: আ ইয়া এ কি রি আন্দো সালাম বি
0: আ আনে নু কাটা সিয়াম ওয়াও দেবেস উইন্দো
1: লা ইলা ইলা
0: বি মে নুনতা শাহু হেকি ওয়ানে
1: ශාහු
0: සපෝට් කරින්ද බ්‍රසිල්ල
1: දෙගින්න වානේ තාති මේ බෑ මිහුන්නක ලොලොndo සිබහට නොලේ කරුණයි
0: එහෙමයි දැන් මේ මිරේ කොබෂාවගේ උමිත්තක කි ෆ්‍රාන්ස් මෙච
1: යාරසු මිත්ත මේ සෝත බතලු කරම් යස්සගේ ඒක පුලාංජේ හේ හොරි හැච්චි ගස් වහත් ලො
0: කිකේ
1: මේ ප්‍රෝග්‍රෑම් තක කිය අනන්ත බලගුරන්ජේ හේ පරපු
0: වෝඩ් කපා ගොළුවාගේ
1: ගොළුවාගේ
0: ආ එහෙම දෙන්සේනි ෆ්‍රාන්ස් කියා ප්‍රෝග්‍රෑම් එක උපදදා කරනු ද
1: නිරේ ෆ්‍රාන්ස් නගානම
0: දැන් මෙචු ෆැෂන් වෙර ගෙද්ද වෙන්න තැනක
1: මෙචු පුළුවන් දෙයක් ජහරදෝ දැන්
0: දෙද්ද වර්ද වෙන්න
1: දැන් නොදවනස් මෙචු බලන්නේ නේදෝ ಸ್ವಾಗತ ಕೇಳಿ ಮೆಚ್ಚುಗೆ ಮಮ್ಮಿ ಕಲರ್ ಫತೀಸ್ ಆರಾಗುತ್ತ ಒಳ್ಳೆ ಇತಿಹಾಸ ನಿಧಾನ ಉದಾಹರಣೆ ಮೆಚ್ಚುಗಡಿ ರಿಕಾರ್ಡಿಂಗ್ ಜಯಣದೋ
0: ಏಕಂ ಲೈವ್ ಕ ಬಲಾವೆ ಮದೋ ಮೇಗೆ ಫೋರಿ ಅಣ್ಣಾಣಿ
1: ನಿಬುಣಿ ನಿದೇನೆದೋ ಬಲಾಗಡಿ ಮಿಸಾಲಕ ಕೊಡಕ ನಿಧಾನ ಉದಾಸಿಯ
0: ಮೆಚ್ ಬಲಾಗಡಿ ನಿದೇನೆದೋ ಏಕಂ ಮೆಹಾಬುಡ್ ಫೇಣೆ ವೆಜ್ಜಾನು ನಿದೋಸ್ ನಾ ಅಣ್ಣಾಣಿ ಗೆ ನಿಂಜೆ
1: ಆಹಾರಮ ಗೆಂಗುಳೆ ನೀ ಹುನ್ನ ಕೊಷನ್ ನಾ ಅಣ್ಣಾಣಿ ಗೆ
0: මෙකොළොන් අද ශහු ගුලා නගේ ශහුව ශහු පුුණ ඇද ගුලා නමෝ ශහුව බ්‍රසිල් මොළු වෙච්චය
1: ඒගේ ෆෝන් කිතම් මෙච මොළු වෙච්චිතෝ මිතුරු තරියෙන් නාරා නම
0: දැන් බලමාද වල බෝලයකි වංගෙච්චට නොදෝ
1: වංගෙච්චත් දෙ ආදෙන් ටීනා නගගෙන් පෙනා නොල පසේහයකතෝ
0: නෝ නෝ නෝ
1: පසිනන්ද මොළුවාන බයකය
0: එහම දැන් මොළු වීම මෙසිය සපෝට් කර ඇති ආජෙන්ටින සපෝට් කරනගේ ශහ කබ කාක්ය ලවතකක ශහම ලෝබි කරණ හුසම්ගේ ලවතත්ද හුසම්ගේ කොම ලව සෙම් හම මෙරගලු
1: ඒ එක වාශිල ජෙහිර වර හඩි ලවයිගේ
0: එහන්ත
1: ඉතින් අලා හොසාමුගේ අඩි දරේ අඩි වුණා ආනින්නව වර බරවරණ නේදවද දෝ
0: එහම ෆිනා ජහල් දෙනගේ හොසාමුගේ ලවයි
1: ෆිනාගේ ආ මේ පොනේ හොසාමුගේ කමෙන්ට්ස් ලව ජනනතෝ දැන් මී රික්වෙස්ට් කරා ලවට පිටිහෙලා නංගල කරාම නාර වර පුතා මොකුලේ දෝ හොත
0: කේකේ
1: වර නොහුරේ දෝ මිහාර රික්වෙස්ට් කරා ලවට
0: රංගල් කොල්ලා නැංගේ
1: නංගල කොල්ලේ වත බලමාරෝ
0: ಶಹವಾಯ
1: ಗದ್ದೋ ಮಿ ಉಳನೆ ಮಿ ಗಡಿ ಆಸಿ
0: ಫಿನಾದಿ ಅಲಂ ಆಮಿ ಫಿನಾಗೆ ಫುರ್ತ ಮದುವಸ್
1: ವರಂ ಹೀ ವೆಜ್ಜೆ
0: ಕವಾ
1: ಶಹವಾ ವಾಹನ ನೊದಕ್ಕ ಮೊಳೆ ಹೀವಣಿ
0: ಏಕಂ ಕಿಹಾ ವರಕಂ ವಿವಾಹಗೆ ದೆಕ್ಕಿ
1: ನಿಪಣಿ ಕಲ ಕೇಕ್ ವೆ ಬುನಾಣಿ ಏಕನುವಾ ಬೇಡು ಕುರಾನೆ ಗೊತೆನ್ ನೆಂಗಿ ಮೊಳೆ ಕಾಲ ಗೊತೆ
0: ನೋ ನೋ ತಿಹಂ ಶಹವಾ ಹೀವಾ ಇಸೆಂಗೆ
1: ಸಂಕೊಳೆ ಉಂದಗು ಗೊತೆ ರಮ್ಲಾ ಕ್ಯಾರಿ ಇಂದ ಕಿಯಾ ದೆಹೆಮ ಸಿಯದ ದಾ
0: ಶಹವಾ ಕಬ ಕೊಂಬೈ ಕಲವ ಹಾಸ ಕೊಲ್ಲಾಣಿ
1: ಫಿನಾಯ ಅಜುಕುರಾಣಿ ಮೆದೋ ಅಲೋಂ ಯಾಮ
0: ಫಿನಾಯ ದೋ ಹಿಮ ಫಿನಾಯ ಫರತ ಬಸ್ ಶಹುವ ಮೆಲವ ಹಾಸ
1: ಕೊಲ್ಲ ಫಿನಾಯ ಶ ಮೆಸಿಯಶ
0: ಎವ ಮೆಸಿಯ ಸಾಡು ಹಂ ಹುಣ್ಣಾಣಿ ಕಮ ಬಲಮಾದ
1: ದೆನ್ ಫ್ರಾನ್ಸ್ ಟೀಮ್ ಓವೆ ತಂಗಳು ವಾಣದೋ
0: ತಿಬುನಿ ಅರ್ಜೆಂಟೀನಾ ರಂಗಳು ವಾಣ ಫ್ರಾನ್ಸ್ ಟೀಮ್ ಓವರೆ
1: ಓ ಫ್ರಾನ್ಸ್ ಟೀಮ್ ಓವೆ ಹಾಸ ಕೊಲ್ಲಾಣಿ ಹಾಸ
0: ಎಮ್ಮ ಮೆಸ್ಸಿ ಶಾ ಫ್ರಾನ್ಸ್ ಟೀಮ್ ಶಾ ದೋ
1: ಓಕೆ ಆ ದೆನ್ಸ್ ಫಿನಾಯ
0: ಆ ಶಾ ಹೋ ಎಮ್ಮ ವರ ಉಫಾವೆ ಜೆಂಗೆ ಬದ್ದ ವೇಮ ಆ
1: ಪ್ರಥಮ ದೋ ಪ್ರಥಮ ಮೀಹಾ ಗತು ಗತಿ ಮಾ ವರ ಉಫಾವೆ ಜೆದಿ
0: ಆ ಫಿನಾನ್ಸ್ ವರ ಉಫಾವೆ ಜೆ
1: ಎಕ್ಕದ ವೌದು ಕೊತ ದೋ ಮೀತೆ ಸಂದಾಂ ಇನ ನಕಂ ಗೆ ಬದನ್
0: ಆ ಎಮ್ಮ ಶಾ ಹೋ ವಕಿ ವೆಲಾ ಶಾ ಹೋ ಗೆ ಲವ ಗೆನೆ ಸ್ತೆನೆ ಗೆ
1: ಆ ಥ್ಯಾಂಕ್ ಯು ಬುನೆ ನಮದಾ

ගඩින් හතරගඩි සාලස් හැමට මෙවැනි හිංගාව කුරිය මෙදැනි ටීටම් රිකස් ෂෝ මිහාර සම එහන්තරෙන බෑවරම්ග පුරුස තැබ බෑවරවානි පSM DFM 91 පේජ මෙසජ් කොක මෙහැසාබුන් එහුන්තරේගේ මෙසජ් කියයාලාන හෙලෝ ෆිනා කිහිනෙත්ත ෆිනා හම වරබ බරාබරුන්ගේ ජහාල දේව ලෝබීගේ ශකවා දෙන් ෆිනායා අසයා කුඩු දෙන් ආම්බය හාස කොල්ලමා වරබ වෙදු එම අම්මාර වෙස් වරබ වෙදුම් එම මිහායිසාමුන් අම්මාර්ගේ ලෝබීගේ ශකවා මිලව ජහාල දෙනා

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: ප්‍රී ටයිම් රික්වෙස්ට්

අදි ඒනායන් එහෙනිහිම් මුදාතවවිස්වේ. ෆහ ඒන ඒනාගේ එක්වරයා ආ වාහක දක්කමුම් බොඩා වෙෆා බුඤ්ඤි. කලියව්වර අහුරෙන්ගේ මුදාගිනේ අදි අහුරෙන්ගේ දශුගාවා මීහුම් ගිනකම්ගේ ගොතුම් ගදෆද වෙෆා අජ්ජ බොඩේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: දිවෙහි FM දිවෙහිගේ මුණිපුර ෆිලුව අදිරිමුගා අබදුවස්.

මෙහරකඩින් අගඩි නවාවිස් මිනිට් මේ නුවදිහේක මෙගහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩීග මි කුරිය ගෙන්දනී ලවෆීතා ලවෆීතා ෂෝග බෑවෙරි වෙලුම නුවෙජ්ජෙ හුමා හමිය මෙසෙජ් කොල්ලවේනෙ PSM එයා මෙදිරකෝ DFM 91 මි පේජ මෙසෙජ් කොල්ල මි ජෙහෙනි මෙහා සබනකව ෂෝග හම ඉතුරු ලවයෙන් හිමනාල් දෙන මිෆහරුගෙ ලවයකි ෆිනිරේගෙ මූසුන් අඳ මි ලව මිහා සබුන් ඉවල් දෙන

0: ATVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගහස් ATVFM ගේ මේ හැන්ඩ් ටි ෆයිල් ලවත කොමස් පෙරිකෙල් ගොන් ෆිල්මර් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නමුග අබදුවස්.

0: විහින් කරන බද නොනේ නවාර එකවිස් ගැන දැන් ඒ හම හතේ එම්මෙ දරවේද
1: ඒ මිහතන වොලී කුලකෙන් එම්මෙ දරවේද
0: දොස් මම ගබු කරගත් ඒ හම එම්මෙ දරවේද දොස්
1: කොම්පොසිෂන් අකඩමි කුලෙන් වොලී කුලේ
0: අවුට්සයිඩ් ඉට ස්ටාර්ට් කුරියර් ක මිඩල් බ්ලොක් එක ද කුලනේ එකමකෝ අනේහන් නංගල කුරියර් මෙන් නොදිබේති මී යූෂාව කැරේ ගොස්කෙන් ඩෙවලොප් මී කුරී මී අවුට්සයිඩ් ඉට ගේ හුරි හා ස්කිල්ස් අක
1: දැන් මිහාර මී වොලිය කිවර පොඩ ටීම් කුලිවරගේ ගොත් ගමි ෆාහඟ කුරවෙන් දැන් ටීම් මෙම්බරු නෆුදරක ගුළු නංගල් කුරගෙන් කන්නේගේ මිකහල ටීම් කුලිවරෙක් කුලවෙන් මී ටීම් ගේ මී මෙම්බරු නා ගුළුන් රංගල් කුරුම නාවි කුරකන්ත තයි කි කොප
0: out of court ka ek ek udinna ek me team bond inna me dando barbecue tantana barbecue hada wala den trip ek ek tanta trip of vista den adi me annana do waragina ek down ma moments me kule gadi ga e pressure wetum balu hama e gadi ga hama mentally hama war bod support dinu ek udinna me out of sports life bear on the me ek udinge hama personally engun do ek udin ekudinna guligen uluniye mahama war rangala develop wani chemistry
1: hembe
0: ekan kan kurima boda
1: den miharo practice ta kuriya kine dani asto
0: practice kinan kuriya dani hama haviru gadi da den ege itura check up wes dan hafta ko fhar ei long distance running nasha hama academy kudin do dani ekiga long distance running na gosa me stamina improve kuram den fo innane me plyometrics desong ei hama me vertical improve kuramato innane physical training ves kom me practice ka fo physical training ves kuria hama dan barabar
1: de mubarat ka tayar wairu ga practice ta ves hama kuria dani hama de duhun eddu e gahala gota kata
0: practice ta mubarat ka tayar wan dar kudako light wan da e mubarat ka carry ko fa eddus noni de eddus break de ane mentally ves physically ves recover kuram da then aswar rangalo strategy you should develop ko for aneng he ve do e boda wara rangala me prepare ve kan feel this wana e mubarat ka vejjia aneng ma abadu continuous ko training kurenga then hama unnani boda injury ya like injury prone ve do em
1: then ga kan kahar kita mubarak kuleve navi
0: aharako balairo maduwegen tim mubarat ka baeru ve
1: ahara ku tim mubare
0: maduwegen tim mubare anen hen ek academy terege intern mubarat account nu kurana da tim mubarat baeru
1: den academy ham ekin firhen ku din tami tamrin ku deni
0: firhen ku ne ekan ya no mi war pahun mi an hen ku din na solwa de da an ku de ani han na war barabar alugas mi yusha ehi wan war boda mi an hen ku din train kurum ga
1: waki umure ge ku din tami onani fursat
0: ඔඩන් වන්නානි හම සෝලයා එකවිස් දේතරේ අමරු කුදින් උලේනි ගිනන්ද දැන් අනෙන් හැ මාකුඩ කුදිනක ට්‍රේන් නුකදනේ ඒ අමරු කුදින බොඩ ෆෝකස් කරදන යෝෂා පාසේ ආනි
1: එවිසර්ක බීච් වලි කුලේ
0: බීච් වලි කුලුනි
1: කුලුනි
0: ලබ
1: මිහාරු
0: එක මිහාරු නානේ හැ බීච් වලි වර බොඩ හම නෝමල් වලි ද ඉන්ට්‍රස්ට් වන්නානි
1: එම ෂෝකුරිය මිගෙන්දනි ලවයා වෙසෙකුග කිහා වරක ලව අඩුව හ නාවි
0: komme dog abadu hama lava
1: abadu adu
0: abadu
1: moni fui filwan kurakam ki lava adu ha konga lava ke me boda shaukere kame hona
0: a boda padar honani a rep chanda ge lava ta adu ha ni
1: hinga lava jama kon lava jahalan
0: am i dreaming jalo
1: masabene

0: വൈറൽ വൈബ്. വൈറൽ വൈബ്.
1: දෙහස් අශාරවනහරු රශියාග බේවි වෝල්ඩ් කපන් උෆෙදී ලිවිට් අප් මේ තෆාතු මියුසිකී වට්ටපාලිතන් එකුලවේ ලවේ මිලවෑග රෙගටන් ඊඩියේ මදි පොප් රෙප් හිමිනේ. මශු රෙක්ටර් විල් ස්මිත් මිලවෑග බෑවිරිවුමුන් මේ හමේකනි කුලිවරු ලවයක වුර බොඩ දුනියගේ පොප් කල්චර්ගේ මුහිම්ම හරකාතක බදලුවි. ಫುಟ್ಬಾಲ್ಗೆ ಉಫಾವಿರಿಕಮಾ ಹಲಬೋಲಿಕ ಮಿ ಲವೆನ್ ರಂಸಕೊದ್ದೆ ಮಿಹಾರುಸ್ ಕುಳಿವರುಗೆ ಎಕೆ ಕಂಪೈಲೇಷನ್ ವಿಡಿಯೋ ತಹುಗ ಮಿ ಲವ ಪೇಣುಕುರೆ.

0: දුවහක විසිතගරතා ලවයා මියසිකත්තිය ඔන්න ලෝබි හදියායක බදල් කොල්ල විධානය මිවාරු මෙති ඒ පුරුස තිබේ ෆුළුන් එම්ම ලෝබිවා එම්ම ගයාවා ගඩින් අහරුතක වන්දෙන් ලෝයිබායකු අඩුවහි ටීටයිම් රිකවස්ට මිපහරු කුඩ බදලකායකු එම්ම කමුදා ලවතන් අඩුව හමුන් කොම්ම තිරිස් මිනටකුන් අලගුණු මෙෙන්කුරා ස්වාතක ජවාබ ෆොනුවා ොම ස්වාලකී එමහක කණඩාලා හා සහදයායා ගයකුද්දේ ාලමේ. තිබාගේ ඉල්මා තිබා එම ගයාවාලවතත්. මිපහරු මි හදයායා හමය තිබා ගෙන්කුස්තේ ාලමක් හදම
1: හවිර්ව සෑගඩික් බෑවරිය.
2: ಎಫ್ಎಂಗೆ ಕೊಮ್ಮೆ ಗಡಿಯರೆಗೆ ಫೆಷಮ್ಮೆಸ್ ದಿವೆಹಿ ಅಮಿಲ್ಲ ರಾಗಿಗೆ ಲವೇಕು.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුක
1: රීත් අපතු වෙස් රීත්.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග.
1: ලෝබි ලෝබි

0: මේ වස් විදවාදම නුවදිහ එකෙන්ම ගහට දිවෙහි එම ටියුන් කොඳම්.
1: Lobby, lobby, lobby.